0: 갑사용 다 회창우 그 시샤 망지 그 시샤 더 정말 추추수 더 정말 로마주가 질란 죽죽수 더 정말 시샤 정말 아르게리 공드니 더 정말 로마주 시긴지주 뜻조 양 소친나 춘진나 다 칠일 수 칠일 다 도친 나시마 토니 다주 자볼로 차 칠이라 좀르크 칠이라 선정 칠이라 양나 다 종질라 수가 칠이도 칠이된다나 기겐즈가 소나요 아진게 칠리게 먼저 담모 연구게 대금을 책을 소트 고른 거더니 도마초 하나도 니끼니 주다 소리
1: 나리
0: 아 다 우추고 소트린 주고지 도마초 똑바송네 아 똑바송고 누구 고른 거더니 도마초가 하나도 니끼지네 하나도 니서 하나도 티치 주고 도마 뒤데지
1: 나리
0: 대그 고른 거더다 도마트 삼루 통신스 당직 신스 하나도 특비추 신스 음모스 겐저코 다 홀린지나 당아르니 칠리 다투 다투 갑센지나 우추 포마 촌롱께서 홀린지나 나미 축군 우거름 반들라 다 나미 간트리오크 올라 나미 간트리오크 나인드 토마가 토통 치모스 그래 다 조트 나이가 조스톤라스고 다 탄탄스마 치주 조트르다 자츠클라스고 들론진 조츠 온정 포칭이나 토노고 안데가 망지기탄데 토마 송선바르모 송선바인 노진센다 데가 망지기 토네 다 토통 토빠치킬 한국이나 올라 오이글라 나이 요카믹
1: 아리
0: 아 게티 나이 요나 우추가 다트루 존르인데 르지르 다르 발라트우크 르지르 케케 나미탄 오케이케 나이니가 체프르칸 칸즈루크 아 텔라스코 토빠르네 문치 나이 요파트 크트레 다브르야 우추 신지케 디나 오케 나인데 모마징 나미라 테르 Keti nami intang na mirgi ziyambar kekananga nami yi sipata tang achu kekananga nami sipata nyawa na panci na chapar chizhuk.
1: Nari.
0: Da laswa chitra. Tani achu ga nami jirzikunda ta chatsik nangani chatsik tu lukun tumu sambu dha kaltu kutirib. Ta dani yarasin na luktong chikitang sinjalkan gosonsu. Da intang na kaltu taga nami tang, kaltu taga wakega chachi tang. Tani davarga wakega chachi kantar. Dirib sosu ga waka naigin jira kantar wak. Jinsinchir. Tothang ta kunya dawa satchik ganga kisi. Dawa saka jisi jinsinchiga jitotansi. Ganga jisi jinsinchiga gitotansi. Daga naka gantuk. Ta chiga wukkayin daga mawaaga pinjir jitabasi. Gari jambatang dutangna wukkila chichi gantuk. Anaytun gantukatuk. Dedag tachuchuga jirje kichon jirgijim.
1: Nari.
0: Dani jirje tachinukwa thoma chura gigin namba nyanga gedeiri. Dani thoma gu Tawa tamu ya tupa tamu kichwa sondong na Loma ga tetang jirni yikchang mampu mampu tsu Tani arangi soni jirin la suha soni yana Wakil ga chechi ti kantagra yikil riri ga chechi kantagra tala tukshusji Arangi rik patang Tamu ziping yi tani sochi na Ta sochi nga sochi ga chechi namu zika ziyuka Doka ta tojung ga muhil zikonu daga chepet tari Ani pa mu tojung shitabri Shitab diyan hachang gachi bori Tā sō chōng shī tīndā chikku shī kāp siyāng sō tā chōng chōng zā tsūni nā tā gīgān jīgā tī tīl dhūk.
1: Nārī.
0: Jīgā tīnī sō kūn jīgū. Khitak jīvī sō kūn jīgū. Sō tī kā nāni, tā sō tī nā chukku nāng jōng nā chukku, gōng jōng nā chukku, tsāma gīgān tī tīl dhūk.
1: Nārī.
0: Lō zōng yōmi, lī shā trī yū nā, nōr sō nā tāk jī rī. Tā tīhī sō tī sō chōng shī tīndā mō zī kūgun tari.
1: Dēnga.
0: Nā sō chī nā tsū nā rāng Tā rāngil tsūrīs kūnda, yāng gīgīng chīg kāyā māyē, tā lōtī tsāndūs kītā lōmā chū rāngīn dā, rāngīn rāngā sāng lō khuñzū kāng nā sāng khuchā tīs kūnda mūdik tāni mār.
1: Yārī.
0: Tā chīg chū jīgā tīli chū shēng kīn, jīg nā dīng kīl māmpu mēk. Mēk rā yāng lēsā kūtikī kūchī nā chūku, kā sūtik gōrīng tūni, tā kōnā shī kūnu kā tōpā mōng, tōpā mōng sōng, lēsā tāng nā rīm jāchī chūku tāmu kā chēs kūnda, shē tsūn tāng tōng yā dhā gājīgi, yā na khuichā kāng kāng hātā gōrīng tīk, mē tūn dā tāk chūku nā khuichā ndan dā tāk lā tā gu, lā sūhā gā, tāmu kā ngān kī lā sūhā gōrīgi tāng nā, yāng, kika sojong shitabda chi sotu kuna mana ranga ranga ga sojong ju dayang zhorin duku. Ta tenda da huilin jina sojong shitabda somalalaga darong mintabda ngunchi ga sota chongrong shitabda majira darong ra mintabda da lozongni sotu tsamla tini sojong nu. Dan somalalaga ranga ranga ga sotu ga korong tuni shisha jong nu 위치에 떠니 다 이쯤 남아난 좀 멈보도나 양로 선탄 정군나 도마트냐